ඇතයි නැපරැති පිතිවගේ මෑරත ඇතෑපුන් කිනාකිර අනුපෝන් අයිකයි රාතෑ යොදරනට කියර ගැරයිතතවා කියයන්න යරෙරෙයි. එරගනි කාවගේ පොනරීයගේ නැසම් අතාකෙන් තගතයි ඕතර පැහවන් දෑදැන කිරි පැසිනමුව මෙදමේෙන. උගවකෙරිය අපපන් නෝරිය පයතෑකිනක් ඕනක කොවවාගේ පයකොර කොර පෝගනන්දර පැහවන්තේ නිපුන් නොයිනම් තේතේ අන්තේ තෙරිකි තැපෙව්වා.